0: 3ZZZ
1: 92.3 FM. 3ZZZ
2: 92.3 FM. Me, 3ZZZ Gwen Vitulie, Sinhala Seva. FM 92.3.
3: ආයුබෝවන් වාසනාවන් ක්‍රීටිකල් සෙට් ගොනු දිලි සිංහලාංශයේ මෙවන සදතරු වැඩසටහනටයි ඔබ මේ සවන් දී සිටින්නේ.

0: సుమృరాత్రిక సంగీతం యహోరావ సంగతరు ఎఫ్ఎం తరంగమాల 91.3 අද 2026 වසරේ ජූලි මාසයේ එම නැත්තම් ඇසළ මාසයේ දෙවෙනිදා බ්‍රහස්පතින්දා ඇසළ මාසය විශේෂිත වූ මාසයක්. ඒ පිළිබඳව අපි පසුව කතා කරමු. මේ සුන්දර රාත්‍රියේ තවත් සංගීතමය හෝරාවක් ඔබ හා විදා හදා ගන්නටයි මේ සූදානම් වන්නේ. ඒ වෙනුවෙන් සඳතරු තුලින් ඔබ හා එක්වන මම ධර්මපාල කොටිකාරගේ සුපුරුදු සෙනෙහසින් යුතුව පිළිගන්නම් මැදිරි වෙත ආයුබෝවන්.
1: ආයුබෝවන්. මම ග්‍රාමිනී නාරන්පනාව.

ඔබ දන්නවා බෙදුම් කරයකට ඔබ එකගදාවේ පළකලොත් ඔබේ ඔළුවට ලොකු බරක්. අපේ සිත නිරන්තරයෙන් බැඳුම් කරවලට එකගදාවියම් පළ කරගෙන ජීවිතාන්තය දක්වා සිටිනවා. එහෙම බැඳීම් ඇති වුණොත් බැඳුම් කඩ වුණු දාට අපිට විශාල දුක කනගාටුවක් ඇති වෙනවා. පූජ්‍ය පල්ලේගම හේමරතන ස්වාමින් වහන්සේ විසින් රචනා කළ ලදම ගීතයේ බුදුන් වහන්සේ දේශනා කළ සත්‍යයන් හතරට ගැළපෙන ආකාරයටයි විවරණය වෙන්නේ. ජනප්‍රිය ගායක කරුණාරත්න දිවුල්කඩේ ගායකයාණන් විසින් ගායනා කරන ලබනම ගීතයේ සංගීතවත් කළේ සංගීතඥ නාලක අංජන කුමාරයි. බෞද්ධ දර්ශනය ස්වභාව ධර්මයක් සමග ඒකාබද්ධ වී පවතිනවා. ඉතින් අපි ස්වභාව ධර්මයට අවනත විය යුතුමයි. අද ස්වභාව ධර්මයේ වෙනස් කරන්නට යෑමෙන් ඇතිවන ප්‍රතිවිපාක ඉතා විශාලයි.

ප්‍රවීණ ගීත රචක රත්නශ්‍රී විජේසිංහයන් විසින් රචනා කළ ලද මෙම ගීතේ අර්ථ ගැන ඔබ සිතුවොත් පිරිසිදු කරන්නන් අත දෙවරෙන කුණු දූවිලි සෝදාගත් පසු ඔවුන්ගේ අත් පිරිසිදුයි. ඒත් ඒවා භාවිතා කළ අයගේ සිත් තුළ ඇති කුණු ඉවත් වන්නේ කෙසේද යන්න මේ ගීතයේ මැනවින් පිළිබිඹු වෙනවා. පිරිසිදු කරන අය පිරිසිදු කරන්නේ ඔවුන්ගේ කුණු නොව අනුන්ගේ කුණුයි. ආචාර්ය රෝහණ වීරසිංහයන් විසින් සංගීතවත් කළ මේ ගීතය ගායනා කරනු ලබන්නේ විශාරද සුනිල් එදිරිසිංහයන්.

අධිරාජ්‍යක කරුණාරත්න අබේසේකරයන්ගේ මේ අනගි රචනය සංගීත තුනේ ආර් මුස්වාමී සංගීතය දිය අතින් දසමසක් පුරා ආදරයෙන් කුසේ දරා ගැනීමෙන් පිය පොඩි නගා ඇවරණ සුරු හැකයේ දරා ගැනීමෙන් තම ජීවිත කාලය පුරාම හදවතේ දරා ගැනීමෙන් සිය දරුවා රැකබලාගත් මවකගේ සෝකාලාපයයි මේ ප්‍රදීප් තිල්තුක්සගේ රචනයක් තිලිඳු දිසරායනගේ අතින් සංගීතවත් වුණා මේ හැඟීම්බර ගායනයේ සාරද විදුසා රජුගේ

සියලුද සෞම්‍ය සිටීමට අවස්ථාව ලැබේවා. මලක හැඩයෙන්ව සුවඳයි අවශ්‍ය වන්නේ. රලක ස්වභාවය වෙරළේ වෙරළට අනුව සැකසෙනවා. සඳෙන් එළිය අහසට ලැබෙනවා නම් ඕන රොඩා වැඩියෙන් ඒ සඳක් නොහිර ඉර එයින් අර සෞම්‍ය ගතිය නැතුව යනවා. ආචාර්ය ආසා අභිෂේකරයන් විසින් රචනා කළ ලද ගීතයේ සංගීතවත් කළේ තනුවත් සමග අනුරාධ අභිසිංහ. ගීතවත් වන්නේ ප්‍රිසාන්ත එරන්දක.

ගරු මර්සලින් ජයකොඩි පියතුමා සිංහල සංගීතයේ විශිෂ්ට සේවාවක් කළ ආයකු ලෙස හැමෝම දන්නවා. දහස් කලන් ඈත අතීතයේ සිට පැවතගෙන එන අප ශ්‍රී විභූතිය පිළිබඳව උන්වහන්සේ මෙසේ ලියා තිබෙනවා. පරිසරයේ ආස් උපයෝගී කර ගනිමි. ජන්ස්තද සිල්ලා විසින් සංගීතවත් කළ මෙම ගීතේ ගායනා කරන ලබන්නේ නාලනී රණතිංගයන්.

0: ඉතින් දෑබර අසන්නනි, මෙතැන් සිට ශ්‍රී ලංකාවේ තොරතුරු ගෙනෙන්නටයි අපි සූදානම් සිටින්නේ. ආයුබෝවන්. සඳතර තුලින් බ්‍රහස්පතින්දා රාත්‍රියේ ගෙනෙන ශ්‍රී ලංකාවේ තොරතුරු. ලංකාවේ වාහන අලවිය සීග්‍රයෙන් පහතට. පසුගිය මැයි 15 වනදා සිට ආනයනය කරනු ලබන වාහන සඳහා පනවනු ලැබූ අධිභාරය 50%ක ප්‍රතිශතයකින් ඉහළ දැමීමට රජයගත් තීරණයත් සමග වාහන අලවිය විශාල ලෙස පහළට වැටී ඇතැයි වාහන ආයනනකරුවන් පවසනවා. වැඩි කළ අධිභාරය හේතුවෙන් නව වාහන රේගුවේ මුදා ගැනීමට යෑමේදී වාහන වෙළඳුන්ට කුඩා වාහනයක් සඳහා අමතරව අවමසයෙන් ₹105,10,000 අතර මුදලක් බදු වශයෙන් ගෙවීමට සිදුව ඇති බවත්, එම මුදල පාරිභෝගිකයාගෙන් වාහන ආනයනය වෙළඳුන්ට සිදුවන බවත් වාහන ආනයනකරුවෝ ප්‍රකාශ කරනවා. වර්තමානයේ ₹170,000 පමණ අලවන ජපන් ඇල්ලටෝ මෝටර රථයක මිල ₹175,000 දක්වාත් ₹175,000 පමණ ටොයෝටා යාරිස් රථයක් ₹107,000 හමාරකින් ඉහළ යන ඇති බවත් ඔවුන් පෙන්වා දෙනවා. මේ නිසා දැනට වෙළඳපොලේ තිබෙන වාහන අලවි වන තෙක් අලුතින් වාහන ගෙන්වීමෙන් හැකිතාක් වැළකී සිටින බව ආනයනකරුවන් තීරණය කර ඇති බවද වෙළඳපොළ ආරංචි මාර්ග පෙන්වා දෙනවා. ලංකාවේ මාස 6ට බීමත් රියදුරන් 65,000ක් අසුවේ. මේ ඉදිරියට දඩ වෙනුවට නඩු. මේ වසරේ ජනවාරි 1 වෙනිදා සිට ජුනි 30 දක්වා ගත වූ මාස 6ක කාලය තුල බීමත් රිය පැදවීම සම්බන්ධයෙන් රියදුරන් 65,000ක් කොටු කරගෙන ඇති බව පොලිසිය පවසනවා. මත්පැන් භාවිතයට අමතරව හෂිෂ්, හෙරොයින්, කොකේන්, ගංජා ආදී විෂ මත්ද්‍රව්‍ය භාවිත කර රථ වාහන ධාවනය කළ රියදුරන් 8,500ක් පමණ මේ කාලය තුල සිදු කළ මෙහෙම් වලින් අල්ලාගත් බව රථ වාහන හා මාර්ග ආරක්ෂා භාර නියෝජ්‍ය පොලිස්පති WPJ සේනාධින මහතා ප්‍රකාශ කරනවා. රථ වාහන වැරදි සිදු කරන රියදුරන් විශාල වශයෙන් අල්ලා ගැනීම නිසා ඔවුන්ට විරුද්ධව මෙන් ඉදිරියට දඩපත්‍රිකා නිකුත් කිරීම තොරව කෙලින්ම අධිකරණයේ හමුවේ නඩු පවරන ලෙස පොලිස් නිලධාරීන්ට උපදෙස් දී ඇතැයි සේනාධීර මහතා පවසනවා. දිනෙන් දින රථ වාහන අනතුරු ඉහළ යාම හා ඉන් විශාල පිරිසක් මිය යාම හා තුවාල ලැබීම හේතුවෙන් රථ වාහන වැරදි නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා. විනසුරු පුරප්පාඩු පුරවන්නේ විපක්ෂයෙන් ආණ්ඩුවට බලපෑම. ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනසුරු පුරප්පාඩු 8ක් දීර්ඝ කාලයක් තිස්සේ හිස්ව පැවතීමෙන් අධිකරණ කටයුතු වලට සිදු ඇති බාධා සම්බන්ධයෙන් විවාදයක් පැවතීමට අවස්ථාවක් ඉල්ලා පාර්ලිමේන්තුවේ විපක්ෂයෙන් මන්ත්‍රී පිරිසක් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමනායක මෙත යෝජනාවක් බාර දී තිබෙනවා. විනිතුරු පත්කිරීම ප්‍රමාද කිරීම හේතුවෙන් අධිකරණ පද්ධතියේ කාර්යක්ෂමතාවය, නඩු විභාගවල ප්‍රමාදය, අධිකරණීය ස්වාධීනත්වය හා නීතිය ආධිපත්‍යයට අහිතකර බලපෑම් එල්ල වී ඇති බවද එම යෝජනාවේ දැක්වෙනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු මන්ත්‍රීවරුන් 11 දෙනෙකු අත්සන් කර ඇති මෙම යෝජනාව කථානායකවරයා වෙත පසුගිය සතියේ බාර දුන් බව විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු ප්‍රකාශ කළා. මෙම කාරණය සම්බන්ධයෙන් මේට පෙරද විපක්ෂයේ මන්ත්‍රීවරු 20 දෙනෙකු සභාවේදී නැගී සිට විවාදයක් ලබා දෙන්න ලෙස ඉල්ලා සිටි නමුත් කථානායකවරයා එයට ඉඩ දුන්නේ නැහැ. මේ අතර අධිකරණ විනසරුවරු පුරප්පාඩු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා නීතිච්ච සංගමයේ විශේෂ මහා සභා රැස්වීමක් ජූලි 4 වන සෙනසුරාදා ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වීමට එම සංගමයේ කටයුතු යොදා තිබෙනවා. ඩෙංගු රෝගය උග්‍රයි. මේ වන විට ඩෙංගු රෝගීන් ගණන 55,000. මේ මාසතර ආරම්භයේ සිට මේ දක්වා ඩෙංගු රෝගීන් 55,000ක් පමණ ලංකාවේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. මේ වසරේ ලංකාවෙන් ඩෙංගු රෝගීන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇතේ පසුගිය ජූනි මාසයේදී. ඒ මාසය තුළ පමණක් ඩෙංගු රෝගීන් 19,318ක් වාර්තා වී ඇතැයි එම ඒකකයේ දත්ත වාර්තාවල දැක්වෙනවා. එසේම මේ වසරේ ජනවාරි 1 වෙනිදා සිට ජුනි 30 දක්වා කාලය තුළ වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 31ක්. ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂක වෛද්‍ය කපිල කන්නංගර මහතා පවසන්නේ මේ දිනවල දිනකට ඩෙංගු රෝගීන් 1000කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වන බවයි. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසන්නේ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් 55,000 වද සැබෑ ලෙස ඩෙංගු රෝගීන් වෙළඳන සංඛ්‍යාව 200,000ක් පමණ වන බවයි. ඩෙංගු රෝගය ආසාදනය වූ අයගෙන් 75%-80% අතර පිරිසක් රෝගී ලක්ෂණ නොපෙන්වා සුවය ලබන බවද ඔවුන් පෙන්වා දෙනවා. ලංකාවේ පුද්ගලිකාංශයේ රැකියා පුරප්පාඩු 104,000. ලංකාවේ පුද්ගලිකාංශයේ කර්මාන්ත ක්ෂේත්‍රයේ රැකියා පුරප්පාඩු 104,000ක අධික ප්‍රමාණයක් පවතින නමුත් ඒ සඳහා පුහුණු ශ්‍රමිකයන් නොමැති වීම හේතුවෙන් චීනය ඉන්දියාව වෙන රටවලින් ශ්‍රමිකයන් ගෙන්වා එම පුරප්පාඩු පිරවීමට සිදුව ඇතැයි කර්මාන්ත හා විවසාය සංවර්ධන ඇමති සුනිල් හඳුන්දෙන්ති මහතා පවසනවා. විශේෂයෙන් ඉදිරිකිරීම්, සම්බාණ්ඩ පාවහන්, ඔටෝ මොබයිල්, ටයිල් ඇල්ලීම ආදී සඳහා පුහුණු ශ්‍රමිකයන් පැහැදිලිව අඩුවක් පවතින බව ඇමතිවරයා සඳහන් කළේ එම අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදීය. මේ අතර මද්ද්‍රව්‍ය වලට යොමී පුරුණුත්ථාපනය වන තරුණ තරුණයන්ගේ පුජ්ජලික අංශයේ ස්ථීර වෘත්තිමය රැකියා සඳහා යොම කිරීමේ ඒකාබද්ධ වැඩසටහනක් කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශය මගින් ආරම්භ කර ඇති බවද හඳුන්නෙති මහතා ප්‍රකාශ කළා. මේ වන විට විවිධ කර්මාන්ත ක්ෂේත්‍රවල වෘත්තියේ පුහුණු ලැබූ පුරුණුත්ථාපනය වන තරුණ තරුණයන් දහ දහක් පමණ සිටින බවද මෙහිදී අනාවරණය වුණා. ලංකාවේ තොරතුරු වෙත ගෙනාවේ කොළඹ සිට අප නියෝජිතවරයා පෙන්ලද පුවත් තෙසුරෙන් තොරතුරු ගෙනා මම ධර්මපාල කොටිකාරගේ ආයුබෝවන්.
1: ශ්‍රී ලාංකිකින්ට හා බෞද්ධයන්ට වැදගත්වන පූජනීය ස්ථාන රාශියක් අනුරාධපුරය ආශ්‍රිතව දැක ගන්නට ලැබෙනවා. ඓතිහාසික වැදගත්කමක් මෙන්ම බෞද්ධයන්ට වැදගත්වන තවත් දෙයක් තමයි ඒ අතීත කලාකරුවන් විසින් නිර්මාණය කරන ලද වෙහෙර විහාර, දාගැබ්හා බුදු පිළිම වහන්සේලා. මේ අතරින් ගලි නිර්මාණය කරන ලද බුදු පිළිමයන් ඉතාමත් කලාත්මක මෙන්ම බෞද්ධයන් හට බුද්ධාලම්බන ප්‍රීතිය ඇති කරවනවා. එම නිර්මාණකරුවන්ගේ ඒ නිර්මාණ කුශලතාවයන් අපට සිතා ගන්නටත් අපහසු තරමේ ඉතා උසස් කලා නිර්මාණ. ඉතින් අපි අද අදහස් කළා අනුරාධපුර යුගයේ ගලින් නිරන ලද උතුම් බුද්ධ ප්‍රතිමාවන් කීපයක් ගැන අලලා ලියවුණ ගීත කීපයක් අපගේ කීපකුරින් ඔබ වෙත ගෙන එන්නට. කළු ගලින් නිමවන ලද බුදු පිළිමයන් අතර අනුරාධපුරේ මහමෙවුනා උයනේ පිහිට ඇති සමාධි බුදු පිළිමය අප කාගේ සිතලට මුලින්ම සිහියට නැගෙනවා. අපගේ සිසතන් පහන්වන්නට එම අගනා නිර්මාණයන් බිහි කළ ඒ කලාකරුවන් නැතහොත් ගල්වඩුවන්න් කොතරම් වෙහෙසක් දරන්නට ඇද්ද? ආචාර්ය ඩබ්ලිව්.ඩී. අමරදේවයන් සංගීතකර ගායනා කරන මෙම ගීතය ඩබ්ලිව්.ඒ. අබේසිංහගේ කීපද රචනයක්. අහල බලන්න මෙම ගීතය අපගේ සිස්සතන් කොතරම් දුරකට බුදු කරුණා ගුණය තුළ අපව ජීවත් කරන්නට සමත් වෙනවද කියලා.

මහමෙවුනා උයනේ, සමාධි පිළිමේ දකින විට අපගේ සිත් සූපත් වෙනවා මෙන්ම ගලින් නිර්මාණය කරන ලද අවකන බුදු පිළිමයත් අපට බුද්ධාලම්බන ප්‍රීතිය ඇති කරන්නට සමත් වෙනවා. කලාවේ වාසල පිහිටි විශාල ගල් පර්වතය තුළින් මතු කරන ලද ඒ උතුම් අවකන බුදු පිළිමය අනුරාධපුර යුගයේ සිටි තවත් කලාකරුවෙකුගේ විශිෂ්ට නිර්මාණයක්. මහාචාර්ය තිලක් රත්නකාරගේ ගීපද රචනය ඩී.ආර්. පීරිස් විසින් සංගීතයත් කොට තිබෙනවා. ගායනී ආචාර්ය වික්ටර් රත්නායක.

ඉතිං අපි අද කතා කරමින් සිටියේ අනුරාධපුර යුගයේ බිහි වූ ඒ උතුම් කලා නිර්මාණ අතර ගලි නිර්මාණය කරන ලද බුද්ධ ප්‍රතිමාන් වහන්සේලා ගැන කියවෙන ගීත කීපයකටනේ. මහමෙවුනා යුගයේ පිහිටි සමාධි බුදු පිළිමය, බුදුන් වහන්සේ සමාධියේ වැඩවසන ආකාරයත්, කලාව වැසල ඇති අවකන බුදු පිළිමේ බුදුන් වහන්සේගේ හිටි පිළිමේ ලෙස නිර්මාණය කරන්නට ඒ යුගයේ සිටි ගල් වඩුවන් සම්මත් වී තිබෙනවා. බුදුන් වහන්සේගේ සැතපෙන පිළිමයක් දඹුල්ල විහාරයේ ගල්ලෙන තුළ පිහිටි විහාරය නිර්මාණය කොට තිබෙනවා. මෙයත් එම යුගයේ සිටි තවත් ගල් වඩුවෙකුගේ ඉතා විශිෂ්ට නිර්මාණයක් ලෙස අප ඔබ වෙත ගෙනියන මේ ගීතය තුළ අන්තර්ගත වෙනවා. අහල බලමු. ඇන්ඩ්‍රු පෙරේරා විසින් ගැයූ ග්‍රැමෆෝන් යුගයේ ගීතයක් WNS විජේසිරි විසින් රචනා කොට තිබෙනවා.

0: මේ ත්‍රීචබල් සෙට් ගුවන් විදුලියේ සිංහල සේවයයි. FM 92.3
1: 1961 වසරේ තිරගත වූ කුරුළු බැද්ද චිත්‍රපටයේ වර්ණ ගැන්වූ ගීත අතරට එක් වූ මේ සාදර ගීතය ලතා හා ධර්මදාස ප්‍රවීණ ගායකයෝගේ මధుර ගායනයක්.

අත්තමිට හිඟති එනකොට කාගෙත් සැලකිල්ල අඩු වෙනවා. තරුණයෙකුට විවාහ වීමට පවා අවස්ථාව නොලැබී යන්න පුළුවන්. අත්තමිට සරු වෙනකොට හැමෝගම අවධානය ඔහු වෙත යොමු වෙනවා. බයිලා චක්‍රවර්ති ලෙස නම් පට බැඳුණු MS ප්‍රනාන්දු විසින් මෙම ගීතය ගායනා කරනු ලබනවා. ගීතයේ පද රචනය සහ සංගීතය ඔහු විසින්ම නිර්මාණය කරන ලද්දක්.

0: ඔබගින් සමුගෙන එන්නටයි මේ සූදානම් වන්නේ. අද වැඩසටහනට සහභාගී වූ නිරූපා කුලරත්න, කාමිනී නාරම්පණාව, තාක්ෂණ සායෙන් මහේන්ද්‍ර කාලිංග මුදලි. වැඩසටහන සම්පාදනය කර ඔබගින් සමුගෙන යන මම ධර්මපාල කොටිකාරගේ ලබන බ්‍රහස්පතින්දා රාත්‍රියේ මෙයන් වැඩසටහනකින් ඔබව ගෝණින් හමු වෙන බලාපොරොත්තු වෙමින් ඔබගින් සමුගෙන යන්න. ආයුබෝවන්.
1: ආයුබෝවන්.